0: ගතිගතිී සතවත්ත ඒජනජීක හිත පාණි පත් නොහ තුටේ නාමල්ලක නයි දෙලන ජය තන් සුමාන්තනාන්ක ජීකල් ෙල්ලෙ පා චුප්‍ර මලන චොද
1: පාස්කකචඩයි ප්‍රමතියා ඕමුවාව චර්පයා මෙතක කියලක් චරිය.